0: 이런 거 갈다 위태라. 겉에 탕이 테라 어테 카이나 레오코리. 겉에 후아 오테라. 가야지 하이랴 중아 하카 투프랑아 코레로 마오리. 가야지 하이랴 주체 모효 오아 타토이 타마리 모코프나 기대네 이메아 테레오 마오리. 카 타히 카 푸가리. 카와 노이 호테레오 이로 토이테 카이나. 앵아리 테레오 파누이 카토아 호키. 코야 나이테 타키 메치아키 이토나 아히카. 코테 레오 이로토 이테 파누 이로토 이테 카이. 코야 테라 코테 아히카 오테 레오 마오리. 앵아리 에 코레 테네 아히카 에 오라. 키테 코레 타토 에 파앙아이 이야야. 이토로 토크 마라이. 나 te whāngai tonu o tōku hapu i taua ahi kā. Ki te aroha, ki te tumanako, ki te hakapono, ki te ngana. No te tau rua mano, rua tukau matoru. Kā tūano tōku marae. Kā ara mai ano i te pungare. Ko tōku hapu te ahi kā o tōku marae. Kā hore te ahi kā i pirau. Ko taku take tēnei e tuatu nei au. He ki atu kia koe. Ko te ahi kā te oranga moe nei tāo. Engari ko koe. Te kai hika i taua ahi kā. He kāia. He rākau ahau. Rua te koutou oku i tūai. He tū moke moke. He tū takitahi. He mahu e pōriro mai kimuri. Tā tērā haunga, e hara i te pāua, he maramara rākau kē. Ha tērā tangi, e hara i te traka patuahi, he hamu e paupau ana. Ko hoki mai te kuia nei, e tangi ana, engari he tangi hari kē. Kua tū anō te marae, nā te mea kahore i tukuna. Te ahi kā, kia pira. Tēnā tātou katoa.
1: Ngā whakatatai manu kōrero ārohe mo te tai tokerau, rua mano, rua te kau mā ono, atu i te kāreti o Pomapāria i whāngarei. Ngā tai tangirua ngā tau hita, no te kura kaupapa Māori o Kaikohe, mo te wahanga pei te Huri Nui Jones.
2: Kia ora e te whānau, you're tuned into Tautoko FM.